0: උපිගො සුප්පු කොට්ටා නේල සරජෝනීට ඉනුන් නීලි සස්සියොකස් කිල්ලකෝ උපින්නල්ලත්තා කත්තන්ගත් උපිගො සොකටවපු ඉලිසින්නෙක් එලින්නෙගිලා කාලක්
1: නකොමි ලිසි
0: ඒලක් උපිගොස් තියකුගුඩ ආලක් ඉලින්නෙ ඉලින්නෙ ලුපිලක කටකකුන්න ලාගොත්ත තමන්නක හුබයන තියක්කොක් ඉලිසගයෝ නසජයෙන් Inuinila ilisagayo tuluga kubayan ng laga katangat pila ganyang itamang at winak sa mga tweet kao inak si Paul na katangat nipiga sinungot tiyala tuninam na panna nung akong nailimat na masigot yo kulo yung mayigot kao pa kanuing imigot o tilam may gata ulam yung lukatiyam na akibusi and that is all the time we have for our Kudlik show this morning. So thank you for tuning in with us, and of course to those who contributed for our show. Ullukatianek si

0: මුසේ මිචිතාවන රස්සාට ඉත්සනෙම අත්සනක්වක් කවේ කියයන් තගන සික්කි තාල් මුකින් ඉත්තකොළු මිසි ලක්සි මජ මසේ මිත්තවන අංග ඔස්ස ට යුගයක් පසූටන සාල සහන්ත එච්චබනක පියන ලක්සිම යොතන්න ඇත් පඟල අනිකසවලක් දෙන්න මම හනි දිය අවසවලක් ලිගුමයක් සවා උමියල්තන කිපලුමිනි ඉම්පියරක් ටිලුගු නොක්සුදිතාල්ම පිටුක්චිමත් නොක්සුදිතාල් පිටක් තවහජක්තවලොම්ම සොන්නාන් චින්නලව ලක්ෂණ කිපලුමිනි පික්සික ශක්තුන උලිමෝට ආවම් තිගිස්තින සන්නේ හෙලක් තාවින් අනියාලම උමියක් සවා මංගිච්චිම යාලෝතිලෝ හාංගනු නොක්සුදිත සිල්තුගොලෝ ඔලිමෝට යාල් මූලි මතවල සිවකි විසි ලක්ෂයම් සවක්කවල වනක්සිම ලක්ෂයම් යාරයි ඇමල කිසගේතක්ම ඉශවමිතුන්න තත් සේ ලක්ෂම් මෙ මුම ඇල්තම නැල්ලිතුන්නගන්න බියමයක්ක එන්නහින් ලෝනේ ශක්කොන් ලෝනේ පහොයිලුම්ම හොම්මයුන්න නැහනි සිවිය වනක්තිල පිගල් ලක්ෂිමයම ශක්කුන්ල සක්කහත් නිච්චිවින්න පිංහස නිල්ලුවිත්තන ගති මරලු සක්කුමින්න පාන යුතුල්ල යුතියගොල්ල ඉලාන ඉලානි කිනාක්ම සුවි පිජගයාට ගිත ඉන්න සුවි ලහම මෙසුම
1: හෝස්ටහවල් හෙතත්සුමව මුචාන
0: හෝස්ටහවල්ල විදගන්නෑම ජගන්න පික්සෝ හවල්ල නිතවක විතන්නේන තවුනනේ උමියල් තංගලට ඉන්නලු අහුටියෝ නා අංගා උටියු දික්ෂියන් ඉච්චුණිය ලොක්සිම ගමි තුකිෂියුට කයකටිල්ල සුබල් ලොක්සන එක්කගල හයුණිය යුලින් ඉලක් තිල වල පුල්ලග තුවලෝනි කන උමියල් තංග එන්නල හොටියෝ හොයින් ඉල සිග ලොක්සන නාල්ත හජන් එනි කොමින සතුල් තුන තුණිය ලොක්සම් ලිප්පි ඔච්චිය ලරින් ඉතු ලොක්සින්ද ලොක්සිම ගමි එතෙමෙන් දෙමෙත් ලොක්සෙම හොස්තරයල ලංගිලන සම්චුන සියන් ලොක්සෙත්තරයල ලංගිතෝ
1: අපතුස්තරයල ලංගිත පාරවම
0: නකොමිදානේ රොමෙතෝ
2: හායි නකොමි මරියලු නාලා ගොන්නසේ කෙන්න මෙගති දුට්ට විත්තිලුnga හව් පහනෙන් එකුට කර්සිලාක් තුසාවිවnga සෝලි සෙහෙගු යම නාමසේ කුචා මෙගත්තා සිලන්නේට කොහොස කෙන්දඟිත් හව් පමෝලින් අයුලි නිහිත් සිවිලාක් තුනියට වක්සිසිලිවnga No never me no che bomilo. Guk jo pimme khau pat ne wi lak ne ne gak tak so yo li twin ne hak so tillo go hok. Ano gelo tillo dak gaulo on niulo akuninga ni 20 mit 40 mut su on ni dimik. O ko ne hak lo tillo go 3 o yo mik. Sani kilo amelo ne wi lak ne ne gak tak. Ano gelo tillo dak gam mi pisima yo mik 30 mi su on ni dimik. Okone haklotillo tung oyomik umiyak melone buyalak nene gakta miyuk hanogolotillo takgaulo oanniulo akunningani 30 mi 50 mutsung onilimik anogengalo sakilane anagakta usuni takgaulo nigiulo akunningani 20 mi sung onilimik okone haklotillo 3 oyomik Inuk jua milo nubu ya balu lak ni negak dalam yuk. Anu kalau tillo tak gaul lo, awan ni lo, aku ningani 20 mit 40 mut sungu ni demik. Oh kau ni hak lo tillo tu, yumik. Bubir ni tu milo nubu ya balu lak ni negak dalam yuk. Anu kalau tillo tak gaul lo, awan ni lo, aku ningani 20 mit sungu ni demik. Oh kau ni galu 3 milak ni negak tak. Aku living milo sehin nilak mayuguk nubu ya kalla talutilo. Ano ko luti 1 ni tumik 20 mi sung ni limik. Oko ni hak lutilo 3 ngo yumik. Ibu yivin milo nubu ya balulak ni nilak da mayuguk. Oko ni ngalo 1 mi lak ni nilak tak. Salo nilo sehin nilak mayuguk nubu ya kalla hat talutilo. Nila suni hak lutilo 1 ngo yumik. Kayang siyo ang Miraclin Lake Milano Buya Balorak Miyugok Han nilitin na kaya hak sa tilugok Ano ko luti Atwak niulo nik giulo at akunninga ni 20 miso ng nilimik Nila suni hak lutilo zero ng yumik Huwak ta milano buya balorak miyugok Han nilitin na kaya hak sa tilo Ano ko luti kabangan itumik 30 miso ng nilimik Huko ningalo 1 milak ninagaktak Gang,